vì đau đầu. Ta ti có co hâm sayo ki banenge banenge or banenge banenge banenge banenge aaj dekhenge 6 mas mein dekhenge. Quality कैसे निकाली जाए?